0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතු ගවාදී උත හුෂාලා දේනි හසන් හලි
1: ආමුගත ගහන්න කි වරන් හඳාන්න නැතේ මිහෙ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනුවන් ජේ මෙල් ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත ದುವ ಹಕ್ವೆ ಸಂದಾನ ಉಣತೇನೆ ಕರೆಂಟ್ ಬಿಲ್ ಫೆಮ್ ಬಿಲ್ ಫೋನ್ ಬಿಲಕಸ್ ದಹಿನ್ನುವಾನ್ ಹಂದಾಂ ವೆಸ್ಸುರೆ ವಗುತುಂ ವಗುತ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫ್ಯಾಸಾವೆಸ್ ಟ್ರಾನ್ಸ್ಫಾ ಕುರೆವೆ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾಫ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿಪೆಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಫ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಮಲಾತೆ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫಹಿಪೆ ವರ ಫಹಿ
2: ابو ہریرت کے فان کے کیبا ریواوے کے وی ایکلے کے فان ویدالو وی رسول اللہ صلی اللہ علیہ وسلم حدیث کرواتی تیمن اڈو اس سے وی می تیمن کلے کے فان کے می مسکیتا ای می ہکو اونگے نے نوتا اونگن نا دے ہیو کما کٹا کا مینو بھی نان کما گوا حالو گا ای می ہکو دناشے فہ ای می ہکو واہوشی اللہ کے مگو گوا

0: හුණියවස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහර්ස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: Fari fari hara.

අන්මිගඩ ගර්මෙන් කුරිය මිගෙන්දා ෂෝ මියද සමකුරිය දානී ආදෑග මතින් ඒගාරගඩි බයා හම ගාරගඩි බයා හම ෂෝ කුරිය ගෙන්දාමගේ හුන් තෙරින් රිකවස්ට කුරා ලවත ෂෝග තෙරේග ගෙනෙස් දෙමුන් කුරිය දානී මියදුගේ මේ ෂෝග දෙම්ම මි ගෙනස් තින් රන්දා මුල මි ලව මි ගෙනස් තිනි ඔර්මගේ හුන් තෙරියගේ රිකවස්ටන් අද මේ ලවයකී එන්දෙරි බොඩුබෙර ගුරූපුන් එමෙ ෆහුන් මීගේ ගෑගෙනක හතරු දුවස් කුරින් නිරිෆවා ලවයි ಅಣ್ಣು ಮೀಕುರ ಮಿಲವತಿ ಬೆಫ್ನ ಹಮ ಕಮುದಿಯ ಕಮ ಬೊಡುಬೆರು ಲವತಕ ಕೀದೆ ಒಮ್ಮೆಗೆ ಹುನ್ ತೆರಿನ ಬೆಸ್ ಸಮ ದಿವೆ ಹಿನ್ನ ಹಮ ವರ ಕಮು ದಾ ವತ್ತರೆಗೆ ಲವತಕೆ ಎಂದೆರಿ ಬೊಡುಬೆರು ಗುರೂಪ್ಗೆ ಮಿಲವತಿ ಬೆಫ್ನ ಕಮುದಿಯ ಕಮ ಉಮೀದ್ಕುರ ಮಿಹಾರ್ ಗಡಿನ್ ದಿಹಗಡಿ ತಿರೀಸ್ ಅದಿಹಗಡಿ ನವಾವಿಸ್ ಮಿನಿಟ್ ಮಿ ಹಿಂಗಣಿ ಒಮ್ಮೆಗೆ ಮಿಶೋಗ ಬ್ಯಾವಿರುಮ ಪಿ ಎಸ್ ಎಂ ಎ ಆಯ್ತಿ ಬೆಫ್ನ ನನ್ನೋಟ್ ಕುರಾಣಿ ಡಿ ಎಫ್ ಎಂ ನೋದಿಹೆಕೆ ಮಿ ಪೇಜ

0: ටිවේFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි කික්යාම රීතවස්සා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් ටිවේFM ගේ මෙ හැන්ඩි බයිලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ව දෙනුමුග අබදුවස්

0: දිවේ FM මෙගඩීක මිගෙනිස්තේනි ස්පෝර්ට්ස් බීට් ෂෝ යා එකක කුරියම් මිදනි සම අලුගණ අයකුග මෙහමානගේ ගොතුකම් මි පෑවිරවනි කුරියම් ස්වාහක් කුරි ගොත ෆුට්බෝල කුළුන් තෙරිය ෂනන් ෂෝගේ ෆරහතු මරහබ අස්තු කීන මි ෂාවගු වර කම් මි උෆේදුනි ෆුට්බෝල කුළුම
1: ෆුට්බෝල කුළුම ගේ අස්තු කුඩෛරු රට්ටින් නායක කුලෙන් දනේ දව දෙන් ඒ ගොත ගොස්කෙන් අස්තු පොඩක් ෆුට්බෝල ඇතරය බදන රට්ටින් ගේ සබබු පොඩ
0: ස්කූල් දවරුග
1: ස්කූල් දවර දවරුග යක්ක
0: දැන් අම්මි හාරු ගෞමී ටීම් ඔෆ් ස්කූල් ඔෆ් වා කුලුන් පෙරිය කීන ගෞමී ටීම් ගේ මි ජර්නි කොමස් වරක කියාල් දීබ
1: ගෞමී ටීම් ඔය ඒරු ෂාන් ෆුරුතම මාදයාස් ඒ ඒරු සතාරාරු මුරු ඒරු මාදයාස් උලෙනි කොන් එෆ් එම් ගිලන් කුරි අන්ඩර් 19 ට්‍රයිල් ද තෝ කුරිහ කුලුන් තරින්න නවාරහන් දර දැන් එයක් ගොස් ගෙන් ඒකෙන් ප්‍රැක්ටිස් තව ගෝ බෑර් වේ ගස්සු ගෞමී ටීම් සෙලෙක්ට් වෙයි
0: මිහාර් මුබාරතේ බකුලෙන්ත
1: mihar club moldis me kulani
0: club moldis mihar club moldis ke mechta kuriya den kongera ku mechta mini meni
1: mechta mini meni juda satara e hisab
0: hama rajya ka faha kore bodu mubarat me club moldis ke mubarat ta kes den school dar golungir hame ken football e ta misha kore ka fe duni ni football e kan ita me kuluni ehen ev school vare kuluni ta
1: school dar ga football e kan kuluni ehen ev school vare ke bare no
0: mihar den football e bro boda rajya ka vara futsal lakanne ge gina baya ku midani futsal kanne ge mi kuleni support was body futsal lakanne mer football e futsal ku ri tafata ke ko basto
1: mihar futsal la ki astu kuda dande ge mi kuleni hataru mi hunda den football e ki den 11 mi hunda kulechi ei astu tafata ki den
0: දැන් මේ ගෞමී ටීම් එකක කුළුණ ඉරුග බේරුගේ එවස් කහලා මේ තජරිබා දතුරුතක කුරේෆ වේත
1: තිම් මුබාරක් දයන් ඒ සාෆ් චැම්පියන්ෂිප් දෙපාරු දෙන් AFC එම් මුබාරක්
0: මේ මුබාරක් තෝගේ තජරිබා කීන සිෆ කුරානි
1: අස්සවර තෆාතු තජරිබා දොයි දුවහකෝ සනහෙන් නුවෙද්දි බේක තජරිබා දෙන් ගෞමී ටීම් එක කොන් දියුමක අස්තු රාජ්‍ය තන්සිල් කුරන් දෙමෝගේ වර තෆාත තජරිබා
0: ফাহুর বেরি কামিং এ গত কম্পোনেন্ট দেন মিহাতনা গ্যাকন ককিহা মুবারাতে কুলেই ফওয়ানিশানান
1: এহেন আনে হেম বুনেদা কানে গদ ওয়ারক আহারেগা মাদু এগেন দিহারক মুবারাক কুলে
0: এ ফুটসেল গে দিহা মুবারাক
1: ফুটসেল
0: দেন এম মিহাদানু ফহেলান দাতি মেচক কুলেবুনি মিহাতনা কমমেচে
1: দানু ফহেলান দাতি ওয়া মেচ ইননানি এই গোল্ডেন ফুটসেল মেচেন এই দ গোল্ডেন ফুটসেল চেঞ্জুগা কার হিদুয়া দে কল এই মিদি আর সেমিগা এমএইচ
0: সেমি ফাইনাল ক কুলন ম্যাচ দেন আনি কা সামি আর হস না দ গোল্ডেন ফুট কুলেন তৈয়ার তির
1: তৈয়ার
0: দেন কি না প্র্যাকটিস তা কুরিয়াম মি গেন্দানি
1: প্র্যাকটিস তা অন্না না হাম কমবে দোয়া হকু দ কমবে দা কো এন গাড়ি রেন নুনি দে গাড়ি রুগে প্র্যাকটিস কমবে দা হমি অন্নানি
0: then fitness varan muhimu wa kuli vare mi football avies foot service mi var fitness ta balan je kane fitness eng hame kahi fe tu mashanan kura kan ta ta ki ko ba
1: nidi boda nidi abadus ever ka behtu ek kati ga ni dafa ego ta kurin he do ma nidi boda
0: then dilul mas bod badal ta ke annan kane ge og mi aggadi ru ge nidi hama kuruma mi ge turun kasrat wes kom mesar ka ever ka kasrat ko ngulen ta gym je sun ka hala ek hala
1: gym jasan kula kon do gym akos ego ta ten trek up by dosto duwan di uma ek hala kan kan
0: then diet wes mi muhim me che kane kuli var kule fara ta ka then mi buna vidan kane ge ra je ga waki diet e follow kurun e a fase ha kame no ne mi ki ki ne diet mi gen gule ni shana
1: diet ho ma normal ke on da ha ma normal ke on mi gani den ane he me wa ya chi tan kole gina be nu kura
0: us wagut ta ga mu ko ke mi kon ulen
1: swa ta ga ratin na ko coffee a gos then phone a kulu
0: ahara ku me diha mubarak kulu ma ke hama muli aharu ekko hama mubarak tak kanne ge huswe hunne jen ma gina huswa gut tak he nu edi bene hene practice sa mechu tak a enu then a show mi kuria gendani lava ya ves eku ga kon kahala lava ta ka boda sha ko rekan hunne ne
1: ingre se da
0: kon lava me furta ma jaha de ne hun terina
1: justin biba ge
0: justin biba ge lava jaha de na

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: මාමා හාලු කිහිනෙ
2: අල්හම්දුලිල්ලා දරිෆුළු මෙන්ග හාලු කිහිනෙත්ත
1: අහරමම ස්රංගලු මාමා කොංකමෙතති කොල්ලනි ගෙනේ මාමා අහරමින් අත
3: මාමා තිහා වරුකම් උලේන කමන්නේ අහරමින් තිකන් කොල්ලාපානෝ
2: දරිෆුළු මෙන් හාය දරංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගේ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ
4: ದತ್ತಾ ಕೊಳಂ ನೋರೆ ಮೆಗೊಂಡಿಗ ಇಶೀಂದೆ ಅಹರೆಂ ಕೊಳಂ ಹುರಲ ಫಾಣ ದತ್ತ ಇಶೀಂದೆ
5: ಹಾದ ರಂಗಳೆ ಕೊಕ್ಕೊ ವರ ಬೋಡ ಶುಕ್ರಿಯ
4: ಕೊದ್ದೆವೆ ಕುಡ ಕುಡ ಹೆವಕಮಕುಂ ಎಹೆ ಮೀಹೆ ಗೆದತರು ಅಮಾಂವೆ ಉಫಾವೆರಿ ವೆದಾಣೆ
6: ಮುನಿಯವಸ್ ಫಿಲುವಾದುಮ ನುವದಿಹ ಎಕೆಂ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಟ್ಯೂನ್ ಕೊಂದಮ್ಮ
7: ಇಸ್ಲಾಮಿ ಉದರೆಹುಗ ಫವಾಲೆ ಫಾವಣಿ ಹರುದನ ಶಹಸಿಯತ್ತಹುಗೆ ಅಲಿಗದ ವಿದುವರು
8: ಅಳ್ಕೊಣಮೆಂಗ್ ಎಮ್ಮೆಂವೆಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುಆಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬಯ ಕಂತತ್ತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವಣಿ ರಸೂಲ ಸೊಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫಾ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකේ බුනේ තේ හසාසකේ ඒනම විස් මීගේ මේ උෆාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගේ කුලලා මෙහුනීම

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකේ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරේකුස් මෙන්දමු දේ ජහර දිවිහෙ ෆෙමුන්ති එහුන්තෙරින ගෙනස්තනි ලෝබීගේ එහ්සාස් තහුගේ ලවතම් හිතුගේ තෙළුන් අවස්කොල්ලා තිබාගේ බෑවෙරියාගේ හඳාන්තන් ආකුල්ලවේන ලවතම් ಹಮೇಕನೆ ನುವದಿಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ
3: ನುವದಿಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಅಬದುವಸ್ ಎಮ್ಮೆ ಗಾತು
4: ಮೀ ಫಾಲಿ

ධරින්නේ හැම කශවරුම් තිමන් රස් කලාන්ගේ තිය බෑ මීහුන්ගේ අදුවුන්ගේ කිබයින් තිය බෑ මීහුන් සලාමයි කොද්දවීමේ අදි තිමන් රස් කලාන්ගේ තිය බෑ මීහුන්න එබහී මූසාගේ ෆාන තූරු ෆර්බදෑගේ කනෑ ෆරාත වඩාගතුම මී ආදෙ කඩයුවීමේ අදි තිය බෑ මීහුන්ගේ මච්ච මන් ආයි සල්වා බාවාලෙවීමේ ඉතුරු බයන් මන්නකී බය මුෆස්සිරුම් විදාළවා ගොතුග ෆිනි ෆෑබා ගොත ෆෑබා එච්චකෙ එයි මාමී කහල ෆොනි එච්චකෙ අනෙ බෑ මුෆස්සිරුම් විදාළවා ගොතුග එයි ගඩු ෆෙනා එෆ්ෆද මාමුයව්වර ෆොනි කිරව්වර හුදු එච්චකෙ සල්වායකී භාවතගෙ දූඥකේ

ඔොම්ම හප්තාය කිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද හමයිකනි නෝදිහයකෙ මෙගහට් දිවහි එෆෙමු ගන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ ගුමත්තා දෙක් බෙත්තා බෙත්තා.

0: අල්කා ගැඩෙන් නුන් ගෑමුස්තෝ තෆාතු අනල්කා ගැඩදෝ රංගල හැම සාධන සාධනා ගෙලවත රී තිතා මරියන්න වරෆක් අලවත හුරේ දෝ සාධනාගේ වෙස්තෝ ඒම හිංගා බල රීති ලවේ ජහම මීරේගේ මීෂෝ මිහාස වනි අභිජීතන්ගේ අභිජීත් ක ලවත මිරේගේ ශෝග මි ජහනි මරියන වෙ සිකෑම් රීති අභිජීත් ක ලවේ ජහල් දෙන් කොංකුජක හාස කොල්ලානි
1: හාස කොල්ලානි එම වර්තමෑම සමායත් දෙන් අඩුගේ තීම එක්සමක තීම දෙන් කොම්පරස් තීම් ගහම හුරිහාය එමෙන්න ආදේ
0: එනි මුනිදෝ
1: දැන් අරෝහන් තිබියම හුරිහා එම්මෙන්න දැන් මොහම්මදු රසීද
0: අඩුවහන
1: කන්නේ මෙහියක් කිය
0: පුරානේ නොන්නන හස තකුරවෙනි මොහම්මද රශීද් මේ කැරි බුනද බති කොන්ෆරන්ස් කාඩ් වහන් තිබේ රේති මං එබ හාස්කුර හාසකුර මේ නිකන්
1: බුනානමේ
0: බුනාති අද ඔබෝතෙනු පුරිය කොන්ෆරන්ස් කෝල් බලාති මිරේ අඩු වහතෝ එවර හාසකුරර අඩු වහදන් එමෙරන් ගල්දෝ
1: අඩුහන්නේ අඩුහන් මේ මගේ සාරියන් ඇස්ස ඉහ දුහෙ වියල්
0: රංගලෙන් වෙහෙන් වීම
1: ඉනගින
0: අන්නාශේ බුනම් වානෙන්නු දෝ රංගල එහෙම වීම හු මොහමද රෂීද අදෙන්
1: දෙන්වම මේ කියන්නේ
0: එම්මෙන් හම එම්මෙන් දෝ ඕකේ හැම එම්මෙන් මි ජහල් දෙනි ලව වර බොඩ ශුක්‍රියා මරියම් වර බාජ වෙරයකන් එදෙන්ගේ
1: ආදා
0: බාකි වෙලාන
1: ආදා

0: ගෞනියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: රීතු අපතු වෙස්ලීතු.

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: රීත් අපතු වෙස් රීත්.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆෝ ෆිල්වැද දෙනමුග අබදුවස්
1: රීඩ් අපතවස් රීඩ්